0: or FM Dunedin. Access to the airwaves.
1: Otago Access Radio, May 11 Hour Hour, Obavetagina Emmy, Sri Lankiya Geeta Shetri, Swarname Dashakyantula Bihiu, Agagani Geeta Nirmana Asurin, Lankiya Sanskrutiya Desa Ebi Balana, Obe Matakyan Avadikarana, Sonuryamaya, Sat Sararava, Niru Geeta Avaliyai.
2: Gemi Gos Sandinak, Elimbila Tawat, Bududinak. මේ බුදු දින සඳරු සන්ධ්‍යාව මියුරු සන්ධ්‍යාවක් බවට පත් කිරීමට මා ඔබේ නිවසට ගොඩනගිනවා සත්සරණාව මියුරු ගීතාවලිය සමගින් සත්සරණාව මියුරු ගීතාවලියේ ගීත දර්ශකේ අද තිබෙනවා ගීත රාශියක් ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයේ 70 80 90 දශකයන්හි බිහි වූ නනිඩින් නගරයෙන් නැගෙන සත්සරණාවය රැවදෙනවා යාබද නගරවල ඒ වගේම යාබද මහද්වීපයේ ශ්‍රී ලංකාවේ සහ ලොව දසත විසිරී සිටින ශ්‍රී

0: ලාංකිකයන්ගේ දෙසවනෙහි. බොහොමත්ම ස්තුතියි ඔබ සියලු දෙන අප වෙත ඒ වූ සුබ පැතුම් පණිවිඩවලට පසුගිය වැඩසටහනින් පසු. එසේ නම් ඔබගේ කාලය වැය නොකොට මා යොමු වෙන්නම් ප්‍රථම ගීතයට. මේ දේශාභිමානී උපදේශාත්මක ගීතයක්.
1: බලව් යොමානිත අපේම මාවත අපේ අතින් ගොඩ නැගුණු හැටි.

මා හිතන්නේ මේ ගීතය අදටත් සෑම ශ්‍රී ලාංකිකයෙකුගේ සිත් තුළම රැවදෙන ගීතයක් විය යුතුයි. ජාතික ගීයකට වුණත් සුදුසු ගීතයක් කියලායි මට හිතෙන්නේ. මේ ගීතය නව සංගීත සංයෝජනය යොදා 1990 ගණන්වල මුලභාගයේ මනෝහාරි නම් රූපවාහිනියේ විකාශනී වැඩසටහනට සැපයුවේ තනුජා ප්‍රියන්ති බන්දුල මැතිනි. ඒ කාලේ ශ්‍රී ලංකාවේ තිබුණා වානේ කර්මාන්තයේ ටයර් කර්මාන්තයේ සීනි කර්මාන්තයේ මේ කම්මල්වල අපගේ පුරවැසියෝ වැඩ කරා. මේ අයිඩී දහඩිය මුගුරු තමයි මේ ගංගා ඇලදලොස්සේ ගලාගෙන ඇවිල්ලා මේ බිම සරු කරන්නේ. මේ මෑත කාලීන වීරයන් කම්කරුවන් ගැයවුණු ගීතයක්. ඒ වගේ මා මේ ගීතේ අසන්න කැමැතිම කොටස ගත නැගි දූවිලි රණ බරණයි දහඩිය මඩ විලවුන් සුවඳයි මේ කම්කරුවන්.

න්ගේ ඇගේ දැවටන දූවිලි තමයි රන්නාභරණ අපි පැනඳ සිටින. ඒ වගේම මෙවුන්ගේ දහඩිය මේ ඇගේ ගෑවින මඩ හරිම විලවුන් වගේ සුන්දයි.

ඔබගේ මතකයට නැගෙනවාද දොලක් ගලා හැලෙන හඬ, දොලක සිරිය, දෙපස වන ගහණය, ගල් අතරින් ගස් මුල් අතරින් මේ දොල ගලා එනවා. දොල කියන්නේ මේ සාහිත්‍යයට අමුතුම සිරියක් එකතු කළ ජල ධාරාවක්. මගේ මතකයට නැගෙනවා මා කුඩා කාලේ අපගේ නෑගෙවල් වල යද්දී මේ දොලවල් දොල පාරවල් අයිනින් යනවා. මේ දොලේ ශබ්දය හොඳින් සවනට ඇසෙනවා. මේ ඩනෙඩින් නගරයේත් එවැනි දොරවල් ගණනාවක් නගරයාවට තිබෙනවා. ඒ දොරවල් දකින ඒ දොරවල් වල ඒ දොලේ හඬ අසන සෑම වේලාවකටම මට මගේ කුඩා කාලේ

ලංකාවේ ඒ දොළවල් ගැලූ හඬ හොඳින් ඇසෙනවා, මතකයට නැගෙනවා. මේ ගීතයේ විශේෂත්වය ඔබට වැටහෙන්නට ඇති. මෙය බිහිවුණේ 1990 දශකයේ මැද භාගයේ එක්තරා පෞද්ගලික නාලිකාවක ප්‍රමුඛත්වයෙන් මෙම ගීතයට යොදාගෙන ඇත්තේ එකම සංගීත භාණ්ඩයක් පමණයි. එයත් පර්කෂන් ඉන්ස්ට්‍රුමන්ට් එකක් තබ්ලාව, එනත තාල භාණ්ඩයක් පමණයි. තබ්ලාව පමණයි මේ ගීතය පුරාවටම වාදනය වන්නේ. ඒ අභියෝගය භාරගත මේ ගීතය ගැයීමේ අභියෝගය භාරගතේ නිර්මලා රණතුංග ගායිකාව. ඒවගේම මෙයට සංගීතය සැපියුවේ තබ්ලා වාදකයාමයි විජේරත්න රණතුංගයන්. එසේනම් මීළඟ ගීතයට යෑමට අවස්ථාව මීළඟ ගීතය ලෙස මා තෝරාගන්නේ තවත් මියුරු ගීතයක්. මේ පසුගිය ගීතයේ තබ්ලාවෙන් ගීතය ගෙන ගියා වගේ මේ එළඹෙන ගීතයේ, මේ ප්‍රචාරය වීමට නියමිත ගීතයේ තත් භාණ්ඩයක් වාදනය වෙනවා. ඒ තත් භාණ්ඩයෙන් තමයි ගීතය ඉදිරියට රැගෙන යන්නේ. මම හිතන්නේ මූලික ගීතයේ මේ වාදනය වෙන තත් භාණ්ඩයේ ගිටාරය පසුව මෙම ගීතයේ කවර් ගීතවල නැත්තම් ගායකයා විසින්ම ගැයු ගීතවල බැංජෝ ගිටාරය වාදනය වුණා කියලයි මගේ හැඟීම. එසේනම් පළමුව අසමු ගීතය යොමු කරන්න ඔබේ සවනත ඒ තත් භාණ්ඩයෙන් ඔබ මේ ගීතය තුළට රැගෙන යන ආකාරයට. ගීතය අසමු.

Dharmasri Vikram Singh and the Padavalata Miru Sangeetha Musukare Stanley Fieris Nadishani Venuin E Geethe Gayuve Abhivardhana Balasuriya Pera Geethaya Virahavak Me Geethaya Ekvimak ඉතින් මේ එක්වීමෙන් පසුව විවාහ ජීවිතයේ විවිධ හැලහැප්පීම් ඇති වෙනවා. මේ ඊළඟ ගීතය එවන් දෙයක් ගැන. කතා නොකර ඉන්න එපා. මේක වැරදි. මොනව හරි කතා කරන්න. මොනව හරි කියන්න. මේ එකම දෙයක් ගැන හිතලා මේ කල්පිතයක් නැද තනි වෙලා ඉන්න එපා. ඊළඟ ගීතෙන් කියවන්නේ අන්න එහෙම දෙයක්. නැවතත් ගීතය අසමු මේ ඔබ එක්ව සිටින්නේ FM 105.4 ඔටාගෝ ඇක්සස් රේඩියෝ ඔබ වෙත ගෙනෙන සත්සරණාව නිරෝගීතාවලිය සමගයි.

ගීතය ගැයුණේ පබාට පබා ආදේශ වන්නේ සමස්ත කුල කාන්තාවන්ට. මහිතන මන් නිවැරදී. එසනම් මේ විවාහ ජීවිතයේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණාම මේ කල්පිත මැද තනේලා මුවකුළු ලාගෙන කතා කරගෙන මූණ එල්ලගෙන ඉන්න එපා. අපි දෙන්නට අපි විතරයි කතා කරලා විසඳගම්. මේ ගේය පද බණ්ඩාරකේ විජේතුංගයන්ගෙන් සංගීතවත් කොට ගායනා කළේ මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි. සත්සනාව වැඩසටහන අසා සිටියා බොහෝ ඈත ප්‍රදේශවලින් ලෝකයේ නෝවේ රාජ්‍යයේ සිට මංජුලා අසා සිටියා. ඒ වගේම එක්සත්

රාජධානයේ සිට තිරංක ඇතුළු පිරිසක් පරිසරහන අසා සිටිය අපිට සුභපැතුම් එක්කලා ඈත රටක තනි වී සිටින විට මෙවන් ගී වැඩසටහනක් ඔවුන්ව ඔවුන්ගේ අතීතයට ගෙන යනවා. ඉතාම පහසුවෙන් මියුරු ගීත පොකුරක් අසන්නට ලැබෙනවා කියා. මීළඟට මා තෝරා ගන්නා ගීතය සංවාදයක්, මවක සහ දියණියක් අතර ඇතිවන සංවාදයක්. එසේනම් මේ ගීතයත් අසා සිටිමු. ගීතය ගැන පසුව

දියණියකට සිටිය යුතු හොඳම මිතුරිය, ඒ වගේම ගුරුවරිය මව. මේ දියණිය අම්මගෙන් අහනවා, හරි ලස්සන මල් පිපිලා මල් සිනාසෙනවා මමට. ඒ තම කියනවා, නෑ නෑ, ඔය සිනාසෙන මල් උනාට ඔය මල් පිටිපස්සේ කඳුළු තියෙන්න පුළුවන්. දියණිය අහනවා, මේ බටහිර රහස හරි ලස්සනයි, මට හරි නිදහසක් දැනෙනවා, මට කිරිලියක් වගේ පියාඹන්න පුළුවන්ද මේ අහසේ? එපා, ඔය අහසේ සුළං කපුළු තියෙනවා, මන්දාරම් වැහි තියෙනවා, විදුලි අකුණු තියෙනවා. ඒක නිසා හදිසි වෙන්න එපා ඒ අහසේ නිදහසේ පියාඹන්න. ඒ වගේ මේ ලස්සන දෙයට පිටුපසින් සැඟවුණු භයානක දේවල් ගැන අම්මා තම අත්දැකීමෙන් දුවට පහදලා දෙන ඉතා මියුරු ගීතයක් රත්මලයේ බන්දුල ගුණවර්ධනයන් අතින් ලියවුණු. මෙයට සංගීතය යොදා තිබෙන්නේ.